0: මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: රාජ්‍යහෙන්දනා

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: රාජ්‍ය හෙඳනා

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: නොදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මෙ ගාතුකා

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුත කායකු

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: ෆිල්මා මියසිකගේ දුනිය ෆීනාලු මත් තයියාර්ත
2: එහෙක මවානම පොක්්පොන් හොද තයියාර්වේ දිවේ එෆම්ගේ මුණපු ෆිල්ම්ගේ දායරගේ හාස්සෂෝ එ ආහර
1: බොෆියගේ එම්ම හිට ෆිල්ම් තකුගේ මවලෝ මත්
3: ඉරයි මෑරකිරකම් පාච්ච මර කොරෂ්ථානය
2: එම්ම ෆොහුගේ ට්‍රේලාතකා බලාලන් එම කමුදානෙ සීරිස්තන් අදි හෆ්තාගේ තරි
4: Years, decades, each life a faded lesser copy of
1: popcorn theater in emme kamuda film toge ha samanzaruta ost bank handa nattanu leve lavataka ti befulunge magbul tariya kaiku nuwadiha sikun
5: pe kadira sa phone kobba mihir phone
6: nikam bisnal bala wafir vejjen tikam huttala ahara miuna nichike nubuna
1: emme fas komme haftaiku pukuru dohoge mendur phu deje hair
2: हमें कनी नुआ दिहे एक एम मेगाहर्ट्स दिवे है एफएम मो
7: चंदाई देखा अखा बाजू मा हमरे रखा ई देख करे मनवा तैया धक्का
2: एम फर्स्ट

0: කොම්ම හප්තායක විස් හෝම දෝහෝගෙරේ අගඩි පොන දෑ. අමයකනි නෝදිහ එකෙ මෙගහට් දිවහි එෆෙමු.
1: ගන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගුමතට දෙක් බෙත්ත බෙත්ත පන්නේ දෙක්.

0: නොදිය එක මෙගහට් දිවහිෙක්. අබදුවස් එම්ම ගාත.
1: දිවහිය මුගෙනස්තන
2: වයිරල් වයි
3: එක ගොයිකුතු මක්පුූල් වෙස්වා ලවතකා එක චාර්තවගේ එමේ ටොප් ලවතකා අද මිනුවනස් එක පලටෆෝම් තවගේ එමේ වයිරල් ලවත.
4: කොම හප්තාෑගෙවිස් ආධිත දොහගේ මෙන්දුර පහු දේජහයිරු රිපීට් හෝම දුහගේ රේගණඩු එකගාර් ජහයිරු අධි අංගාර දොහගේ මෙන්දම භාර ජහයිරු.
1: හමයකනි මොදි හැකි මෙගහට්ස් දිවෙහි එෆෙමු
5: මුනිියවස් පිළවාදම. නොදිහ එකෙම්ම ගහට් දිවෙහි FM ටියුන් කොඳම්මා.

මුනිියවස් ෆිළුවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ෆික්යාම රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් දෙව හේෆම් ගේ මෙ හැන්ඩි බයි ලවත කොමස් පෙනි
2: සෙලිබොන් ෆිල්ම් නු මේ කී
0: හම දිවෙන්ගේ මොනිසු හේ ෆිල්ම් වැදෙනු මුග අබදොස්

0: දිවිහින් නායක.
1: නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM.
2: ළමයි කෆ් බහ. ළමයි.

0: දිවහිFM දිවහි නායකු නොමදිහ එක මෙගහට්ස් නොදිහ එක මෙගහට්ස් දිවහිFM අබදුවස් එම් ගාත
1: මිජහුණිය කන්තක දෙල් දාහිකන් මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සාදවෙක් නිවරු නොකුරියයා මීම් පිකපෙ විස්කුරියක නුජයන්
2: එක්ස්කියස් තංකොල තක්ක ානන්ත
1: දත්තා මවිස් මෙවනව තංකොල නොදිවිගෙන්න
2: අහරෙන්ගේ දුරුමතීගේ තීනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහ නගිය වදවේනි
1: එහන්ත සොරි
2: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
3: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන්නේවෙන් අති ඒගේ මතීබෑ හද අඩුපක් ගඩා හැති බොලු කරිස්සායබ
2: දෙන් කී කුරාණී දර්ෆලා එහෙලි කුඩ මිහ ඉරුකොලින් නුවන් නින්දවා පමින්කුමැලි සිහාරය අදමිවුරුණි ඒන හේලම් වෛර නමාද වෙස් අර
4: හමහිමේ මාහෝද ගෑම් කුරුම කොම්ම මීහෙකු වෙස් එ මීහෙකේ ෆර්දිය සිම්මා අදා කුරබා
5: ඉස්ලාමී උදරෙහුග ෆමාලේ ෆාවනී හරුදනා ශහසියෙක් තහුගේ අලිගත විදුවරු ಅಲ್ಗುಣಮೆಂಗ್ ಎಂಎಂವಿಸ್ ತನ್ನ ಗೊತುಗ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಹಿಮಿನೆ ಅಳುಕಂಗೆ ದಾಯಿರಾಯ ಮುಆಮಲಾತುಗೆ ದಾಯಿರಾಗ ಬೈ ಕಂತತ ವಕಿ ಗೊತಕ ಕುರುಂವನಿ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಜಿಬ್ ಕುರಫಾಫಾ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් වෙස් දිවෙහි අමිල්ල රාගේගේ ලවෙකෝ

0: موديها كم ميجا هرتز تبقى هي FM.
1: හිමෙන් යුතිරාව
2: බුණන් නුකරිපවා වාහක්තක මුළු ආලවේ දොරේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: හිමෙන් ඉවතිරා
2: බුණ නුකරිපවා වාහක්තක පුළුවාලවේ දොරෙන්

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: හෙමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහක්තක උළුවාලවේ දොරේ

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් පුනෙතෙනි කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහර දිවිහේ ෆෙමුන්තිය හුන්තෙරින්න ගෙනස්තනි ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් හිතුගෙ තෙළුම් අවස්කොල්ලා තිබාගෙ බෑවිරියාගෙ හඳන්තන් ආකුල්ලවෙන ලවතම් හමේකනි නුවදිහේකෙ මෙගහර්ස් දිවිහේ ෆෙමුන්
3: මී මොහොම්මද අබ්දුල් ගනි
4: තිබේ ෆ්‍රොන්ගෙ